ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසාගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

ගැටලු ඉඳහිට නැගෙන තරමට විසඳුමත් සමගවීවා.

නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනි සරණයි.

නිදාගෙන යලි අවදි වෙන තුරු උතුම් මහා සංඝ රුවනේ සරණයි. සදාකාලෙන් සදාකාලිට

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එම් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල radio.lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන් විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන් විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
6: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10 සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදෑසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: சுதிலே அன்விதுளிய සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: කුජ්ජුත්තරා දාසියක් වීමට හේතුව. පිංගුතුනි, කුජ්ජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා, ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුනා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේසෙ උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා, භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම් කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වත්නි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා, ලෝ පුරා, අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

0: ධමසවන කාලෝ අයංබදන්තා ධමසවන කාලෝ අයංබදන්තා ධමසවන කාලෝ අයංබදන්තා නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස
1: සාමාන්‍යෙන් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලම් පස පූජා කරන, දානයත් පූජා කරන, මලුත් පූජා කරන, පහම් පූජා කරන, සුඳ දුම් පූජා කරන, අපි බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් ගියත් තාමත් බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට පූජා පවත්ව. බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය තුළ සඳහන් වෙන්නේ මේ ලෝකේ මනුස්සයන්ගේ විතරක් නෙමෙයි, දෙවියන්ගේද මනුස්සයන්ගේද දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා මේ සියලු පූජාවන් පිළිගන්න දරාගන්න තරම් ලෝකේ ඉන්න පින්වන්තම භාග්‍යවන්තම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේක ගාථාවක් පෙන්නවා, තිට්ඨන්තේ නිපුතේ චාපි. තිට්ඨන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාල. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේටම දාන පූජා කරපු අය හිටිය. ඒ පින ලැබිච්ච අය හිටිය බත්හැන්දක් හරි බුදුහාමුදුරන්ගේ පාත්‍රයට පූජා කරගත්ත අය. බුදුරජාණන් වහන්සේට ගිලම් පසක් පූජා කරගත්ත අය හිටිය. උන්වහන්සේගේ සිරිපතුල් අභියස මල් පූජා කළ වැදගත්ත පින් කරගත්ත අය හිටිය. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ නැති තිට්ඨන්ති යමෙක් බුදු කෙනෙකුට පූජාවන් පවත්වලා පිනක් රැස් කරගන්නවද? නිබ්බුතේ චාපී කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පස්සේ. ඒ කියන්නේ අද වගේ කාලෙක. අපිට බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන ත්‍රිවිධ චෛත්‍ය බුදුහාඳුරු පෙන්නන. ඒ තමයි ශාරීරික 13 වහන්සේලා තැන්පත් චෛත්‍ය. බුදුහාමුදුරන්ගේ 13 වහන්සේ නමක් තැන්පත් කළ ඉදි කරපු චෛත්‍යයක් ජීවමාන බුදුහාමුදුරු විදිහටම සලකගෙන පුද පූජා කරන්න පුළුවන්. පාරිභෝගික බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් තැන්පත් කරපු චෛත්‍ය තියෙනවා. චෛත්‍ය හැඩයටත් හදලා තියෙනවා. දැන් අපි ගමු බුදුහාමුදුරු පරිහරණය කරපු චීවරේ. අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර කියන්නේ චීවර 13 වහන්සේ කියන. බුදුහාමුදුරු පරිහරණය කරපු උන්වහන්සේ දියගෙන ගිය වාජනේටි කියන්නේ ඩබරා 13 වහන්සේ. බුදුහාමුදුරන්ගේ පාත්‍රයටි කියන්නේ අපි පාත්‍රා 13 වහන්සේ. බුදුහාමුදුර වැඩ හිටියේ මිනි පළඟ තැම්පත් කළ චෛත්‍ය ඉදි කරා. දැන් කැලණී නාගදීපතින් බුදුහාමුදුර දේශනා කරා, උන්වහන්සේ වැඩ ඉඳලා යමක් පූජනීයත්වයට පත් වුණා නම් ඒක පාරිභෝගිකයි. තැම්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කියව අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට පින් කරගන්න පුළුවන්. එතකොට එවැනි පාරිභෝගික 13 වහන්සේ නමක් තැන්පත් කරපු චෛත්‍යය. ඊළඟට බුදුහාමුදුරු පෙන්වන එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අග්‍රයි කියලා. එතකොට බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්වන පාරිභෝගිකයි. උද්දේශික කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන මවාගෙන අපිට බුදු

බෝගික උද්දේශක කියන මේ ත්‍රිවිධ චෛත්‍ය උදෙසා අපි මලක් පූජා කරා, දානි ටිකක් පූජා කරනවා, ගිලම්පස පූජා කර. හැබැයි මේ පූජා කරනකොට වැදගත්ම දේ මොකද? චේතනා. සමේ චිත්තේ, හිත සමාන නම් මම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට මයි පූජා කරන්නේ කියන හිත නම් තියෙන්නේ සමේ පළක්. ඒහා සමාන විපාකයක් ලැබෙනවා කියලා. එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගියා. අදත් බුද්ධ පූජාව තියලා බුදු කෙනෙකුටම දානයක් පූජා කරා වගේ පිනක් රැස් කරන්න පුළුවන්. ඒ පින රැස්ෙන්නේ චේතනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලම්පස පූජා කරද්දි බුදුහාමුදුරන්ටම ගිලම්පසක් පූජා කරා වගේ පින රැස් කරගන්න. ඒ පින රැස්ෙන්නේ චේතනා. ඒ නිසා බුදුහාමුදුරු පින්නවා සමේ චිත්තේ, හිත සමාන නම් බුදුහාමුදුරන්ට පූජා කරන කෙනෙක් හා සමාන හිතක් නම් අපි තුල තියෙන සමේ බලක්. ඒහා සමාන විපාක ලබන. ඒ විදිහට විපාක ලැබපු කෙනා සත්තා ගච්ඡanti සුගති. එහෙම පින්කම් කරගත් සත්වයන් සුගති සහිතව නිවන කරා යනවා. ඒ නිසා පින්තුනි මේ බුද්ධ පූජාව ලේසි දෙයක් නෙමෙයි. නිකන් හිතන්න එපා බුදුහාඳුරු පිරිනිවන් පාලා අපරාදිනේ හිම හිතන්න එපා සිතවිල්ලක්. ඒ නිසා අපිට බුදුහාඳුරන්ට පූජා කරා වගේ පින් කර ගන්න පුළුවන්. ධර්මයේ තියෙනවා දක්ෂිනා විභංග සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාංගික දාන විස්තර කරනකොට පෙන්නවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩා හිඳවල සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝ පිරිසට දන් දෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දන් දෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද? අද අපි ගෙදරක දානයක් පූජා කරා, දානි අක්‍රම කොටස පූජා කරන්නේ සංඝයාට පූජා කරන්න කලින් කාටද? බුදුහාමුදුරන්. සාමාන්‍ය ලංකාවේ නම් ඔබ දැකලා ඇති දානිකට ස්වාමීන් වහන්සේලා වඩම්මනකොට හාමුදුරුවෝ නෙමෙයි ඉස්සරහින් වඩිනේ. ඉස්සරහින් වඩම්මන සදාතුක ධාතු කරණ. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන හැඟීමෙන් මුතු කුඩයක් ඉහළගෙන හිස මත තියාගෙන බොහොම ගෞරවයෙන් ඉදිරියෙන් වඩම්මන්නේ ධාතුන් වහන්සේලා. එතකොට ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරන්න කලින් මුලින්ම පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට. බුද්ධ පූජාව තියලා තමයි සංඝයාට දානි පූජා කළ සාංගික කරන්නේ. ඒ විදිහට දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් පූජා කරා හා සමාන ආනිසංස ලබන්න පුළුවන් කියලා. ඒ නිසා මතක තියාගන්න පින රැස්වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. පින රැස්වෙන්නේ අපේ චේතනාව තුළ. ඒ නිසා චේතනාව තුළ අපිට පින් රැස් කරගන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනවා. එනිසා පින්වතුනි අපේ චේතනාව තුළ අපි චේතනාව පිරිසිදු කරගෙන බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරනවා, බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරනවා, බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. එහෙම චේතනාවකින් මලක් පූජා කරගත්තත් විශාල පිනක් රැස් වෙනවා. මේ චේතනාවේ බලවත්කම ඔබ ওই විමානවත්වයේ තියෙන සමහර සිදුවීම් අහලා ඇතිද? විමානවත්තු කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඒවැය සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ බොහෝ වෙලාවට දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙවියන්ගෙන් තොරතුරු විස්තර අහගෙන ඉන කෙනෙක්. උන්වහන්සේ මනුස්ස ලෝකේ බණ කියනකොට ඒ සිදුවීම් තමයි ගලපලා ගන්න. අද උදෑසන මං දිව්‍ය ලෝකෙට වැඩම කරා. මේ වගේ දෙවි කෙනෙක් හම්බුණා. මෙන්න මේ වගේ පිනක් කරලා මේ වගේ දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳිනවා කියලා ඒ දෙවියන්ගෙන් අහගත්ත කතාව මනුස්ස ලෝකේ කියලා මිනිස්සුන්ට බණ කිව්වේ. ඒ සිදුවීම් තමයි ගොඩාක් තියෙන විමානවත්තුයි. මේ දේශනාවල සඳහන් වෙනවා සමහර දෙවිවරු මල් ටිකක් පූජා කරලා චෛත්‍ය. ඊළඟට සමහර අය මල් ටිකක් පූජා කරන්න යනකොට මගදී අනතුරක් වෙලා මැරිලා දිව්‍ය ලෝකේ ඉපදිනවා. සමහර අය කියනවා සාමීනි මං ගොඩාක් පින් කරගත්ත කෙනෙක් නෙමෙයි. පින්නපාත වැඩිය සාමීන් වහන්සේ නමකට ගෙදර දෙන්න දෙයක් තිබ්බේ නැහැ කියලා. බත් හැන්දක් පූජා කරේ දම් කුඩ ටික සූරලා සූරලා බත් හැන්දක් පූජා කර ඔච්චරමයි කියනවා කරගත්ත පින්. ඔය පින සිහි කර කර හිටියා මට මැරෙන්න

වෙලාවෙන් ඔය පින මතක් වුණා කිය. සමහරයි පිට්ටු කෑලක් පූජ කර. උක්දණ්ඩක් මිරි කළ පූජ කළ දිවියලෝක ඉපදිච්ච දෙවිවරු ගැන ධර්මය සඳහන් වෙන. එනිසා මතක තියාගන්න අපි ගොඩාක් පින් කරලා ඇති. දැන් ඔබේ ජීවිතේ මේ බණහන්න එන්නෙම පින්කම් කරන අයම. ඕන තැනක බණක් සංවිධානය කරන්නේ, බණක් අහන්නේ, බණක් තියෙනවා කියවහම කොහොම හරි බණහන්න යන්න ඕනෑ කියලා හිතාගෙන සූදානන් වෙන්නේ පින් කරන අය, පිනට කැමති අය. එතකොට අපේ ජීවිතවල අපි ඕන තරම් පින් කරලා ඇති. අපි ගොඩාක් පින් කරලා තියෙන. හැබැයි මේ පිනේ විපාක අපිට කවදා හරි ලැබෙනවා මතක තියාගන්න. පිනේ විපාක නැති වෙන්නේ නැහැ, ලැබෙනවා. හැබැයි මේ විපාක අපිට ඕන විදිහට අපිට බලවත් කරගන්න නම් කවදා හරි ලැබෙච්ච දෙයක් කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ පින සිහි කරලා සිහි කරලා සිහි කරලා ඒ පිනේ විපාක බලවත් කරන්න අපි දක්ෂ වෙන්නේ. අපි කොච්චර පින් කරලා තිබුණත් පිනේ විපාක බලවත් කරගත්තේ නැත්නම් ඒ පිනට කලින් අකුසලයක් බලවත් වෙන්න පුළුවන් අපිට. මතක තියාගන්න පෘථජ්ජන භාවයේ කියලා කියන්නේ භයානකයි. මේ පෘථජ්ජන භාවයේ තියෙන භයානකකම තමයි පින යටපත් කරගෙන අකුසල් බලවත් වෙන්නේ. මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරේ අපිට හිතාගන්නවත් බැයි පින්කම. අද අපි කොච්චර සද්ධාවේ මොනතරම් වියදම් කරලා එහෙම පින්කම් කරන්න හැදුවත් අපිට කරන්න බෑ. ඒ තමයි අසද්දුෂ්‍ය මහා පින්කම. ඔබ අහලා ඇති ඔය පින්කම කරේ කොසල් රජුලු. මුළු පින්කමටම රජතුමා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මුළු පින්කමටම අවවාද කරේ, මඟ පෙන්නුවේ, පින්කම සැලසුම් කරේ රජුරුවන්ගේ අගබිසවක්. ඒ තමයි මල්ලිකාදේවි. ඒ පින්කම දැන් සමහර අයට ඔය එක එක පින්කම් දැක්කහම හිතනවානේ මෝඩ පින්කම්. එහෙම හිතනවා සමහර. හැබැයි මතක තියාගන්න දැන් ඒ කාලේ බුදුහාමුදුරු කොයි වෙලාවෙවත් කිව්වේ නැහැ මේ වගේ ඒවා කරන්න එපා, මේවා මෝඩ පින්කම් කොහෙවත් කියලා. බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ඒ දාන පින්කම් වලට වැඩම කරලා. අවසාන පින්කම රජ්ජුරුව ගම්වාසීනුයි රජතුමයි තරගෙට පින්කම් කරා. රජ්ජුරුව කැමති නැහැ පරදීන. මිනිස්සු එදා කොසල් රට නගරවාසීන් බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ලස්සන දානමය පින්කමක් සැලසුම් කරා. ඕක ආරංචි වුණා රජ්ජුරුවන්ට. රජතුමා මේක අහගෙන ඉඳලා කල්පනා කරා, මමයි රජ්ජුරුව. මටයි ධනේ තියෙන්නේ, මටයි මේ නගරේ ඉන්න හැමෝටම වඩා බලේ තියෙන්නේ. ඒ නිසා මට වඩා නගරවාසීන්ට පින්කම් කරන්න කොහෙද? මම ඒ අය පරද්දලා ඊට වැඩිය ලස්සන පින්කමක් හැමෝටම මතක හිටින්න කරනවා කියලා රජුරෝ පින්කමක් කරා. දැන් හිතන්න මේ රජතුමා එතකොට මේ පින්කම කරේ තරගෙටනේ. බොහොම ලස්සනට, ඊටත් වඩා ලස්සනට වියදම් කරලා මල් වලින් සරසලා සුදු වැලි අතුරලා පොඩි සේසත් නංවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට 500ක් රහතන් වහන්සේලා වෙනුවෙන් පින්කමක් කරා. කරලා රජ්ජුරුව කියන්න ගත්තා, ඔන්න මගේ පින්කම. දැන් ඉතින් මාව පරද්දන්න නම් පිනක් නැහැ. මං තමයි ලොකුම පින්කම කරේ කියලා රජ්ජුරුවෝ කියේ කියා හිටියා. ටික දවසක් යනකොට නගරවාසීන් එකතු වෙලා කල්පනා කරා, අපි රජ්ජුරුවන්ට වඩා ලස්සන පින්කමක් කරන්න ඕන. බුද්ධ ප්‍රමුඛ සංඝයාටම ආරාධනා කළා, රජ්ජුරුවෝ කරාටත් වඩා ලස්සනට නගරේ සරසලා පාරවල් සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කළා ලස්සනට පින්කමක් කරා. රජ්ජුරුවන්ට හිතුණා, මම පෙරදුනා. මට වඩා ලස්සනට, මට වඩා අලංකාරවත් විදිහට මේ නගරවාසීන් පින්කම කරා. දැන් රජ්ජුරුව එදා කනස්ස පින්කමක් ආරජු නම් සතුටු වෙන්න එපා. හැබැයි රජ්ජුරුව ඒ වෙන සෝවාන් වෙලා හිටියේ නැහැ, පෘථජ්ජන රජ්ජුරුව. රජ්ජුරුව දැන් මේකට දුක් වෙවි ඉන්නවා, මම පෙරදුනා පෙරදුනා කියලා. මල්ලිකා දේවිය කිව්වා, රජතුමනි, රජතුමා පෙරදුනා නොවේ, රජතුමාටයි බලය තියෙන්නේ. රජ්ජුරුවන්ට පුළුවන් ඔයිට වැඩිය ලස්සන පින්කමක් කරන්න. හරි කරමු කියලා ඊටත් වඩා අමාත්‍යවරු යොදවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට තවත් ලස්සන පින්කමක් කරා.
දැන්ගේ පින්කම කරලා රජතුමා දැන් අහනවා මගේ පින්කම නේද විශාලම පින්කම ඔහු රජතුමනි ඔහු රජතුමනි කියලා. දැන් රජුරවන්ට ඊට වඩා දෙයක් නැහැ. ටික කාලයක් යනකොට නගරවාසීන් හිතුව අපි රජුරවන්ට වඩා ලොකුවට පින්කමක් කරන්න ඕනේ කියලා. තවත් පින්කමක් කරා. කොහොම තරංගයක් වගේ ගියා. අන්තිමට රජුරෝ හිතුවා මම පැරදුනා මම පැරදුනා. මාලිගාවේ බොහොම දුකෙන් ඉන්නකොට මල්ලිකා දේවිය කියන රජතුමනි මම පින්කමක් සැලසුම් කරන්න. රජතුමාව කවදාවත් පරද්දන්න බැරි පින්කමක් කි. එහෙම කියලා මල්ලිකා දේවිය තමයි පින්කම සැලසුම් කරේ. ඒ තමයි නගරවාසීන්ට ආයි හිතන්නවත් බැරි පින්කම. රජුරුවන්ගේ ඇත්ගාලේ හිටියා කියන ඇත්තු 500ක්. ඒ ඇත්තු 500 දෙනාම ලස්සනට සැරසුවා. එක ප්‍රශ්නයක් ආවා එක ඇතෙක් මද කිපිලා. ඒ වෙලාවේ දැන් මේ පින්කමට උපදෙස් ගන්නකොට ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලාගේ උපදෙස් ගන්න. සාමීනි අපි මෙහෙමයි පින්කම කරන්නේ අපි මෙහෙමයි පින්කම කරන්නේ. අපි හිතාගෙන ඉන්නවා කියා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ලස්සනට මලින් සරසලා මල් වලින් හදපු මණ්ඩප මත තමයි වඩා හිටෙන්නේ. ඒ හැම රහතන් වහන්සේ නමකටම පසුපසින් ඇතෙක් සර්වාභරණයෙන් සරසලා හොඬවැලෙන් මුතු කුඩයක් අල්ලගෙන ඉන්නවා ඒ දානේ වළඳලා අවසන් වෙනකල්. ඒ වෙලාවේ එක ඇතෙක් මද කිපිලා මහරහතන් වහන්සේලා ඉරුදීෙන් බලලා උපදෙස් දුන්නා දේවිය කලබල වෙන්න එපා ඔය ඇතාව සරසලා අරගෙන ඉන්න කියලා. කිසි අනතුරක් වෙන්නේ නැහැ. එකම රහතන් වහන්සේ නමක් ඉන්නවා කීවා හස්තීන් පවා දමනේ වෙන. ඔය ඇතා මීක් නැතුව ඉඳී කීවා අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිපස්සෙන් හිටවන්න කීවා. අවසානයේ මේ මද කිපිච්ච හස්තියා සර්වාභරණයෙන් සරසලා ගෙනල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේ ළඟට ගේනකොට ඈතදිම උන්වහන්සේ දකිනකොට එහෙම දමනේ වුණා කීවා. දාන ඉවර වෙනකන් හෙල්ලෙන්නේවත් නැතු මුතු කුඩිය අල්ලගෙන හිටියා කියන අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස නිසා. මේ විදිහට ඇත්තු 500ක් දැන් නගරවාසීන්ට ඇත්තු ඉන්නවෙ. ආවරණ වලින් සැරසුවා. ලස්සන කුමාරිකාවරු 500 දෙනෙක් ආවරණ වලින් සරසලා සුවඳ ගහන තෙල් වර්ග ඒ කාලේ තිබ්බ ආලේපන ගල්වල 500ක් රහතන් වහන්සේලා ඉදිරිපස එකක් පසකින් දානි වළඳලා අවසන් වෙනකන් ඒ හරිය සුවඳවත් වෙන්න වන්දනා කරගෙන හිටියා කියන වැඳගෙන. වැඳගෙන ඉන්නවා දානි වළඳලා අවසන් වෙනකන් ඒ ටික සුවඳවත් වෙන්න. එතකොට ඒ විදිහට පුදුමාකාර ඒ පින්කමේ තියෙන ඒවා කියාගෙන ඉියොත් හිතන්නවත් බැහැ. එතකොට ඔය වගේ විශාල පින්කමක් තමයි අසද්දුෂ්‍ය මහා පින්කම කියන්නේ. අසද්දුෂ්‍ය කියන්නේ ඒක හිතන්නවත් බැරි පින්කම. එච්චර විශාල පින්කමක් කරා. හැබැයි මතක තියාගන්න පින නැත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ පින්කම හොඳ නැහැ කිව්වේ නැහැ කොතනවත්. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වැඩියා දානේ පිළිගත්තා පින් අනුමෝදන් කරා ඒක විශාල පින්කමක්. හැබැයි පෘථජන භාවයේ තියෙන භයානකකම තමයි කරපු පින අපි පිනක් කරාට පස්සේ විශාල පින්කමක් වෙන්න පුළුවන් පුංචි පිනක් වෙන්න පුළුවන්. ඒ පින නිතර නිතර සිහි කරලා සිහි කරලා සිහි කරලා බලවත් කරන්න දක්ෂ වෙන්න. මල්ලිකා දේවියට තිබ්බ දුර්වලතාවයේ තමයි කරපු පින සිහි කර කර බලවත් කරගත්තේ නැහැ. තමන්ගේ ජීවිතේ වෙච්ච වැරද්දක් තිබ්බා. මතක තියාගන්න අපි කවුරුත් උපදිනකොට සෝවාන් වෙලා ඉනව නෙමෙයි. ජීවිතේ මේ ධර්මයේ හම්බෙන්න කලින් බණපදයක් අහන්න කලින් සමහර වෙලාවට වැරදිච්ච දේවල් තුනුරුවන්ට ගරහ කරපු දේවල් පින්කම් වලට බැනලා ඕන තරම් වැරදි වැඩ කරලා ඇත. හැබැයි තමන්ගේ ජීවිතයේ ධර්මයේ ලැබුණට පස්සේ බණපදයක් අහන්න ලැබුණට පස්සේ අපි තුනුරුවන් කමා දැන් අපි ඒකනේ දැන් දැනුත් බුදුන් අඳිනකොට අපි කායේන වාචා චිත්තේන මගේ සිතෙන් කයෙන් වචනෙන් අතීතේ සංසාරේ කවදා හෝ තුනුරුවන්ට හරි යම් වරදක් වුණා නම් මට සමා වෙන්න කියලා අනිත් තුනුරුවන් කමා කරගත්තට පස්සේ එතනින් ඒක ඉවරයි. අපි සීලේක පිළිහිටනවා දැන් පන්සිල් ගත්තා. පන්සිල් සමාදන් වුණාට පස්සේ හිතන්න මම දැන් සිල්වත්. පරණ වැරදි දැම්මට අදාළ නැහැ මං දැන් සිල්වත් කෙනෙක්.
මේ සීලේ තුළ මං ඉදිරියට සීලේ රැකගෙන ගුණධර්ම පුරාගෙන ඉදිරියට යනවා. එච්චර. පරණ වැරදි හිතන්න හිතන්න මොකද වෙන්නේ? අකුසල් බලවත් වෙනවා. ඒ නිසා සීලේක පිහිටියාට පස්සේ පරණ වැරදි සියල් අමතක කරන්න මං දැන් සිල්වත්. අන්න එතන තමයි දියුණුව තියෙන්නේ. මල්ලිකා දේවියට ওই දක්ෂතාවය තිබෙන්නේ නැහැ. හැම වෙලෙම හිතනවා අයියෝ මගේ අතින් මේ වගේ පවක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරැද්දක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරැද්දක් වුණානේ. හදිස්සියෙම අසනීප වුණා. අමාරු වුණා මරණාසන්න වෙනකොට අර කරපු පින සිහි කරේ නැහැ. අකුසලේම හිත හිතා හිත හිතා හිටියා. මැරෙනකොට අකුසලී බලවත් වෙලා දින හතක් හරි අපායකට වැටුණා කි. හැබැයි මතක තියාගන්න අර කරපු මහා පින බලවත්. මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙලා දුගතියේ ගියාට දවස් හතකින් නිරෙන්චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. මහේශාක්‍ය දෙවියන් අතර ඉපදුනා. ඒ නිසා අපි කරපු පිනක් අපි කරන පින්කම් නිතර නිතර සිහි කරගන්න පුළුවන් නම් ඒක විශාල පිනක්. ඒ නිසා තමයි පින්තුණි ඉස්සර මිනිස්සුන්ට තිබුණානේ පින් පොතක්නේ. අපේ පරණ ආචිල සීලට තිබුණා. ඒ පින් පොතේ වටිනාකම දැන් ඔබ අහලා ඇති. දැන් සාමාන්‍යයෙන් දුටුගැම් රජුරු ගැන අහලා තියෙනවා. දුටුගැම් රජුරු හැමදාම රැයට නිදාගන්න ගියාම රජුරුවගේ අමාත්‍යවරයෙක් ඉන්නවා පින් පොත අරගෙන රජතුමා කියනවා. රජතුමාට ඇවිල්ලා මතක් කරනවා. වෙනම කෙනෙක් හිටියා පත් කරලා. රජතුමනි අද දවසේ කරපු පින්කම් ලියන්න වෙලාවයි කියලා. රජතුමා කරපු පින්කම් කියනවා සිහි කර කර. අද මම මේ වගේ පිනක් කරා, මේ වගේ පිනක් කරා, මේ වගේ පිනක් කරා. ඔය වගේ තමන්ගේ ජීවිතේ කරපු පින්කම් ලියලා විශාල පොතක් පින්වලින් පුරවගෙන හිටියා කියලා. රජතුමා පින්කම් ලියනවා විතරක් නෙමෙයි කරපු පින්කම් නිතර නිදාගන්න ගිහිලා සිහි කළ නිදාගන්නවා. ඕම ඉඳලා දුටුගැමු රජතුමා මරණාසන්න වෙන්නේ රුවන්වැලි මහා සෑයේ. ඒ වෙනකොට නාගලෝකේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා ඉරිදි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ ඉරිදීන් අරගෙන ඇවිල්ලා මහා සෑ ගර්භේ තැන්පත් කරලා ගර්භයත් වහලා හතරැස් කොටුවේ වැඩත් ඔක්කෝම අවසන් කරලා කොත් කැරැල්ලි භාගයක් බැඳගෙන ගියා. කොත් කැරැල්ල ඉවර කරන්න ලැබුණ නැහැ. එහෙම බැඳගෙන යනකොට රජුරු මරණාසන්න වුණා. රාජකීය වෛද්‍යවරු රජුරුව පරීක්ෂා කරලා කියා හිටියා රජතුමාගේ තත්ත්වය ඉන්න අමාරුයි. රජතුමා නම් වැඩි කාලයක් ඉන්න එකක් නෑ. අමාත්‍යවරු දැනුවත් කරා. ඒ වෙලාවේ රජුරුවට තේරුණා තමන්ගේ ආයුෂ ඉවර වෙගෙන යන්නේ. දිගා මඩුල්ලේ හිටිය තිස්ස කුමාරයා අනුරාධපුරයට කැඳවලා රජකම දීලා කියව මලනුවනි මගේ අසනීප ගැන හිත හිත දුක් වෙන්න එපා කියලා. මගේ හොස්ම ටික යන්න පෙර මහා සෑය වැඩ ඉවර කළ අනේ මට පේන්න සලස්සපන් කියලා. අයියන්ගේ බය වෙන්න එපා කියලා ඉක්මනට තවත් ඒ කාලේ වඩුව කියලා කිව්වේ. ඒ ගඩොල් වැඩ කරපු ඒ පිරිස යදෝලා බාසුන්නහල යදෝලා ඉක්මනට චෛත්‍ය වැඩ ටික කරගෙන ගියා. හැබැයි දවස් දෙක තුන යනකොට රජුරුවන්ට හොඳටම අමාරු. අන්තිමට රෙදි විය නයලව සුදු පාටට රෙදි විශාල ප්‍රමාණයක් රෙදි වියලා වියලා ලී දඬු ගෙනහලා කොත් කැරැල්ල වටේට තියලා ලී වලින් බැදලා සුදු රෙදි එතුවා කියලා. අන්තිම ටික මවල හැදුවා. එහෙම හදලා ගිහිල්ලා කිව්වා අයියන්ගේ මහා සෑය වැඩ අවසానයි කියලා. සාදු කාර දීලා කිව්වා අනේ මා උස්සගෙන ඵලයල්ලා කියලා. ඇද පිටීම උස්සගෙන අරගෙන ආව මළුවට. මළුව වටේම ප්‍රදක්ෂිනා කරලා මළුවේ කෙළවරකින් තියද්දි එක පැත්තකින් පේනවා ලෝවා මහපායි. ඒ පැත්තට හැරිලා වැඳගත්තා. අන්න එතකොට අමාත්‍යවරයෙකුට මතක් වුණා කෙනා අර පින් පොත. දුවගෙන ගිහලා පොත ගෙනල්ලා ඔය පොත පෙරල පෙරල පින්කම් සිහි කරා. අහනවා රජතුමාට මතකද? ජයකුන්ති තැම්පත් කළ මිරිස වැටි චෛත්‍ය හදපු හැටි මතකද? ඉතින් ඔය පින්කමේ කොටසෙන් කොටස සිහි කරනවා. සාදු කාර දිදී පින සිහි කරගත්තා. රජතුමාට මතකද අර ඈති පීන නවමහල් ප්‍රාසාදේ යුද්ධ ඉවර කරපු ගමන් දුටුගැමුණු රජුරු එලාර අවුරුදු 44ක්
ඔය අනුරාධපුරයේ ඔක්කොම ප්‍රදේශ පාලනය කරේ ඉලාරේ කාලේ. දුටුගැමුණු රජුරෝ රට එක්සේ සත්කල අවසන් වෙලා මහා සංඝයා රැස් කරලා කියනවා, ස්වාමීනි යුද්ධ නිසා ඔබ වහන්සේලා ගොඩාක් පීඩාවට පත් වුණා. ඔබ වහන්සේලාට හරියට පෝය කර්ම විනී කර්ම කරගන්න බැරි වෙන්නේ නැති. ඔබ වහන්සේලාට මං සියල්ලට පෙර විනී කර්ම කරන්න ඔබ වහන්සේලාගේ කටයුතු වෙනුවෙන් දිව්‍ය විමානයක් වගේ පෝයගයක් කරලා දෙන්න. ඒ නිසා දැන් බලන්න රජවරු ඒ කාලේ සංඝයා ගැන හිතපු හැටි. රජතුමාට රාජකීය වඩුවෝ ඉන්නවා. රාජකීය නිර්මාණ ශිල්පීන් ඉන්නවා. මාලිගාවක් වගේ කරනවා කියලා නෙමෙයි හිතුවේ. රජතුමා කියනවා, ස්වාමීනි මට අවශ්‍යයි මනුලොව නැති දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය විමානයක් වගේ පෝයගයක් ඔබ වහන්සේලාට කරන්න. ඔබ වහන්සේලාට පුළුවන් නම් මට දෙව්ලොවින් සැලැස්මක් ගෙනත් දෙන්න කියලා. ඊරිදි බල සම්පන්න රහතන් වහන්සේලා අට නමක් ඒ මොහොතේම රජතුමාගෙන් ඒ ඉල්ලීම පිළිගෙන අහසට පැන නැගලා මහා සංඝයාගේ අවසරේ පරිදි ඉරුදියෙන් දෙව්ලොවට වැඩම කරා. දිව්‍ය ලෝකේ හිටිය තවතිසා දෙව්ලොව බීරණී කියලා දිව්‍යාංගනාවක් නව මහල් දිව්‍ය ප්‍රාසාදයක් තිබුණා. පහළ වෙච්ච විශාල ලස්සන දිව්‍ය ප්‍රාසාදයක්. ඔය ප්‍රාසාදයේ සැලසුම සටහන් කරගෙන ඇවිල්ලා රජතුමාට ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේලා අට නමක් සැලැස්ම දුන්නා. රජතුමනි බිහිරණී දිව්‍යාංගනාවට තවතිසා දෙව්ලෝ පහළ වෙච්ච විමානි සැලැස්මයි කියවා මේ. මේ විදිහ පෝයගයක් අපිට පුළුවන් නම් කරන්න කියලා. රජතුමා ලංකා භූමිය පුරාම නිර්මාණකරුවන් යෙදුවා මේ විදිහටම හදන්න ඕන කියලා. ඒ විදිහට හදපු නිර්මාණයේ තමයි ලෝවා මහපාය සංඝයාට නව මහල් ප්‍රාසාදයක් කරලා පූජා කරා. ඔය කරපු පින්කම් එකින් එක විහාර 99ක් කෙරෙව්වා කියනවා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ. ලංකාවේ අංග සම්පූර්ණ ආරාම විහාර. දුටුගැමුණු රජතුමා ඔහොම පින්කම් කරලා විශාල පින්කම් කරලා කරලා දවසක් හිතුණා තමන් කරපු පින් හිතනවා. දැන් අපි පින්කම් කරාට පස්සේ හිතන්නේ අනේ මම මේ පින නම් කරලා නැහැ. ඒ සමහරු පින්කම් ඔක්කොම හිතනවා මම මෙච්චර සංඝයාට දන් දුන්නා. ඔන්න ස්වාමීන් වහන්සේලා වඩම්මලා මං ධර්ම දානයත් කරලා තියෙනවා. මම මේ වගේ දැන් රජතුමා හිතනවා මං ආරාම හැදුවා, ධර්මශාලා හැදුවා, බෝධි ප්‍රාකාර හැදුවා, චෛත්‍ය හැදුවා, සංඝාවාස හැදුවා. සංඝයාට මෙහෙම පින්කම් කරා. දැන් මොනවද කල්පනා කරන හැම වෙලෙම මම මොනවද කරලා නැත්තේ? ඔහොම හිතලා හිතලා රජුරවන්ට පොතක් කියවනකොට දවසක් බණක් අහනකොට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඩයක් තියෙනවා. මේ මහ පොළොව බෙර ඇසක්සේ උපමාවක් තියෙන්නේ. මේ මහ පොළොව බෙර ඇසක්සේ සමතලා කරලා එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට සංඝයා වඩා හිඳවලා සංඝයාට දන් දෙනවා. එහෙම සංඝයාට දන් දීලා සංඝයා උදෙසා තුන් සිවුරු පාත්‍ර පූජා කරනවා. සංඝයාට දන් දීලා සිවුරු පාත්‍ර පූජා කරනවා. එතකොට මේ විදියට සිවුරු පාත්‍ර පූජා කරලා යම් පිනක් රැස් කරනවද ඒ සියල්ලට වඩා සතර පද ගාථාවකින් ධර්ම දානයක් ධර්ම දේශනාවක් කරනවා නම් ඒකේ පින අර දානෙට වඩා ප්‍රබලයි කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා ඔබ අහලා ඇති. සියලු දානයන් අතර අග්‍රම දානිය තමයි ධර්ම දාන පින. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා තව එක තැනක අටුවාවේ සඳහන් වෙනවා අහස උසට අටපිරිකර කන්දක් හදලා පූජා කරනවට වඩා සතර පද ගාථාවකින් ධර්ම දේශනාවක් කරන්න පුළුවන් නම් ඒකේ පිනේ සියල්ලට වඩා බලවත් කියලා. එතකොට ඔය විදිහට ධර්ම දානේ පින ගැන දැන් රජුරු අහලා තිබුණා. රජතුමාට හිතුණා මං හැම පින්කමක්ම කරලා තියෙනවා ධර්ම දානේ තමයි මං කරලා නැති. ඒ කියන්නේ සංඝයාලව ධර්ම දානේ දීලා තියෙනවා. රජතුමාට ආසාවක් ඇති වුණා මට බණක් කියන්න පුළුවන් නම් මම බණක් කියන්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා රජුරෝ මොකද කරේ? මහා විහාරයේ හිටිය ස්වාමීන් වහන්සේලා රැස් කරලා කිව්වා ස්වාමීනි
මට ආසයි මං ධර්මදානය හැටියට සංඝයාලවෝ බණ කියවල තියෙන. මට බණක් කියන්න ආසයි මගේ වචන. හොඳයි කියවා. එහෙනම් මිනිස්සුන් අඩබෙර ගහල රැස් කළ රජ්ජුරුව ජේතවන මළුවේ රජතුමා බණක් කියන්න කිව සංඝයක් තින්නම් කියවා. ස්වාමීනි එහෙනම් මං සූදානම් වෙන්නම් කියලා රජතුමා මොකද කරේ? දැන් දවස් ගානක් රජ්ජුරුව ඒ වෙනකොට මහා මංගල සූත්‍රය කටපාඩම් කරගත්තා. ගාථාවෙන් ගාථාව අර්ථ සංඝයාගෙන් අහලා පාඩම් කරගත්තා. එහෙම පාඩම් කරගෙන සූදානම් වෙලා දැන් බණ කියන්න ලෑස්ති වුණේ මහා මංගල සූත්‍රය. රජතුමා පිරිස එකතු කරලා භික්ෂූන් වහන්සේලා රැස් කරලා රජතුමා දැන් සාමාන්‍යයෙන් බොහොම ගෞරවයෙන් ගිහිල්ලා මහා සංඝයාට වන්දනා කළ, චෛත්‍යටත් වන්දනා කරලා ධර්මාසනේ වාඩි වුණා. දැන් ඔක්කොම කටපාඩම්. මහා මංගල සූත්‍රෙත් කටපාඩම්. බණත් ඔක්කොම දැන් ලෑස්ති වෙලා. ධර්මාසනේ වාඩි වුණා විතරයි රජ්ජුරුව වෙවුලන්න පටන් ගත්තා. අර බණ අමතක වුණා. මහා මංගල සූත්‍රෙත් අමතක වුණා. රජ්ජුරුව බයයි වෙවුලන. රජතුමාට හිතුණා බණ පටන් ගත්තට බණ කියාගන්න බෑ. රජතුමාට හිතුණා බුදු කෙනෙකුගේ මේ ධර්මය, මේ බණපද මොනතරම්නම් ආශ්චර්යමත්ද? මම කාට බය කෙනෙක්ද? රටේ රජ්ජුරුව, රටේ සේසත් කරපු රජ්ජුරුව. හැබැයි මට බණපදයක් කොච්චර පාඩම් කරගෙන ආවත් මේ පිරිස අතරේ මට බණක් කියාගන්න බෑ. මේ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා මොනතරම් ආශ්චර්යයක්ද? ඒ වෙලාවේ රජ්ජුරුව ධර්මාසනෙන් බැහැලා ධර්මාසනෙට වන්දනා කළ. රජ්ජුරුව තීරණය කරලා කියනවා, ස්වාමීනි, ලංකා භූමිය පුරාම දහම් දේශන සියලු ස්වාමීන් වහන්සේලාට මගේ ගානේ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම පරිස්කාර පූජා කරන්න අද පටන් මං කටයුතු කරන. අද පටන් ලංකා භූමිය පුරා දහම් දේශන ස්වාමීන් වහන්සේලාට මම තුන් සිවුරු පාත්‍ර ධර්ම දානේ පිණිස මගේ ගානේ ධර්ම පරිස්කාර පූජා කරනවා කි. එතකොට ඔය වගේ මහා පිං කරගත් රජුරු මරණ මංචකේ අර කරගත් පිංකම් එකින් එක සිහි කර කර දුන්. දැන් රජුරු සාදුකාර දිදී අර පිංකම් සිහි කර. එහෙම පිංකම් සිහි කරනකොට අර පිං පොතේ දැන් රුවන්වැලිසෑයේ පුංචි පිනක් අද වෙනකොට ලෝකයේ තුන් ලෝකෙම දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් නාග ලෝකෙවත් වෙන කොහෙවත් ඒ තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනක තියෙන චෛත්‍යයක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ධාතුන් වහන්සේලා සමසේ ඩ්‍රෝන් 8කට බෙදලා දුන්නට අද වෙනකොට එක ඩ්‍රෝනයක්ම එකම තැනක තියෙන එකම චෛත්‍යයයි කියන ඒ තමයි රුවන්වැලි මහා සෑ. එතකොට ඔය කරපු පින්කම් ඔක්කොම සිහි කර කර අර පින් පොත කියවනකොට සාදුකාර දිදී ඔය පින් ඔක්කොම සිහි කර. අන්තිමට පින් පොතේ එක පිනක් තිබුණා. දුඩුගැමු රජතුමා යුද්ධ කරන අතරතුර කැලේ අතරමං වෙච්ච දවසක තමන් බඩකින්න ඉඳගෙන තමන්ගේ බත්පත ඉරිදි බල සම්පන්න මේ මහරහතන් වහන්සේ තුල්ල පින්න පාතික තිස්ස කියන මහරහතන් වහන්සේට දන් දීලා තමන් කුසගින්න හිටපු පින්කම. එදා දවසම රජුරෝ බඩකින්න හිටපු දවස, සතුරු සේනාවන්ට කොටු වෙච්ච දවස, කැලේ හැංගිච්ච දවස. හැබැයි තමන්ගේ බත්පත දන් දීලා තමන් කුසගින්න හිටිය සංඝයාට දන් දීලා අර පින්කම් ඔක්කොම සිහි කර කර සිහි කර කර යනකොට රජ්ජුරුවන්ට හිතුණා මේ කරපු පින්කම් ඔක්කොමත් හරි රුවන්වැලි සෑයේ ලෝවා මහපායේ මිරිස වැටිය මේ හැම පින්කමක්ම මං කරේ රජකම් කරනකොට බලේ තියෙනකොට මට සේවකයෝ අමාත්‍යවරු කියන ගමන් මේවා කරන්න ඕන තරම් පිරිස හිටියා. හැබැයි මහා කැලේ අතරමං වෙලා කුසගින්නේ කන්න නැතුව සතුරන්ට කොටු වෙච්ච දවසේ මගේ බත්පතත් මං දන් දීලා බඩකින්න හිටියා. මං කොච්චර ත්‍යාගවන්තයෙක්ද කියලා මරණ මංචකේ රජ්ජුරුවන්ට අරපින සිහි කරනකොට ඒක ගොඩාක් බලවත් වුණා කියලා.
ඔබ අහලා ඇති මරණාසන්න මොහොතක පිනක් බලවත් කරගන්නකොට ඒ මොහොතේම කරපු දහසක් අකුසල් යටයක් මරණ මංචකේ බුදුගුණ සිහි වුණොත් ධර්මයේ සඳහන් වෙනවා කරපු දහසක් අකුසල් යටපත් වෙනවා. ඒ වගේ මරණ මංචකේ පින සිහි වෙනකොටම ආසන්න කර්මයක් හැටියට කුසලයේ බලවත් වුණා. රජතුමාට අහසේ පේනවා දෙවිවරු දිව්‍ය රත හයකින් අහසේ. බොහොම ලස්සන සැරසිලා දෙවියන් දිව්‍ය රතවලින් අහසේ ඉඳන් අඬ ගහන රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොතේ පිනක් සිහි කරගන්නවා කියන්නේ ඉතාම වැදගත්. එහෙම පිනක් සිහි වෙන්න නම් මන් දන්නවා ඒක ඒ වෙලාවට කරගන්න. මං ඒක කරගන්නම්කො කියලා හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. හැම වෙලාවෙම සිහි කරා. මරණ සතිය වඩන්න කියන්නේ ඒකයි. දැන් හුස්ම ටිකයි, තව ටිකකින් යයි, අද රෑ මැරෙයි, හිට උදේ යනකොට ඇදී පණ ගිහිල්ලා ඉන්නේ අපි කවුරුත් දන්නේ. ඒ නිසා මරණ සතිය සිහි කර කර කරපු පින් සිහි කර කර බලවත් කරා. එහෙම බලවත් කරනකොට ආසන්න කුසලයක් හැටියට ඒ පින බලවත් වෙනවා. දැන් නිකන් හිතන්න මෙහෙම. අපි ගොඩාක් පින් කරලා ඇති. හැබැයි අපිට එක පිනක් දෙකක් තුනක් යන්තම් මතක් කරගන්න පුළුවන්. එකපාරට කලබලෙන් සමහර වෙලාවට කවුරු හරි කතා කර කර ඉන්න වෙලාව එකපාරට කවුරු හරි අහනවා ඔයා කරපු පින්කම් 10ක් කියන්නේ. අනේ දැන් නම් ඔක්කොම මතක නැහැ කියලා. ඒ මතක් වෙන්නේ නැහැ මේක පාට. දැන් අපි හිතුව මම ඔබෙන් නැගිටවල ඇහුවොත් කරපු පින්කම් 10ක් කියන්න කියලා. එකපාරට මතක් වෙන්නේ නැහැ. එකක් දෙකක් තුනක් කියයි. දැන් නම් මතක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ එතකොට දැන් ඔබ හොඳට වාඩි වෙලා බොහොම සංසුන් මනසකේ හිත පහදවාගෙන බණහද්දි කරපු පින්කම් ටික ඔක්කොම ගලප ගන්න බැයි නම් මරණ මංචකේ බය වෙලා තැති අරගෙන හිතක් විසිරිච්ච වෙලාවක පින්කම් සිහි කර ගන්නවා කියන්නේ ලේසිද? අමාරු. ඒ නිසායි පින් පොතක වැදගත්කමක් තියෙන්නේ. දැන් අපි හිතමු අපි පටන් ගත්තා කියලා මෙහෙම. අපි මොකක් හරි පිනක් ලියනවා. සතෙකුට කෑම ටිකක් දුන්නා කියන්නේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන විපාකය. අපි විපාක දැනගෙන ලියනවා. ඔයි දක්ෂිණ විභංග සූත්‍රය අහලා ඇති. අද මම මේ වගේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කරගත්තා. අපි ලියලා තියෙනවා. ඊළඟට බුදුන් වදිනා පුංචි පිනක් නෙමෙයි. බණක් ඇහුවා. කල්ප ගාණක් ආනිසංස ලැබෙන පිනක් මේ බණ අහනවා කියලා. ධර්ම දානේ පින අතර අග්‍රම පිනක්. අපි කහට හරි කෑම ටිකක් දෙනවා. අසරණ වෙච්ච කෙනෙකුට පිහිට වෙන්න. එක්ක ලංකාවේ කොහේ හරි කරන පින්කමකට අපි ආධාරයක් කරලා ලියලා තියෙනවා. අපි දන්නේම නැතුව ඔහොම පින්කම් ලියාගෙන යනකොට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ලොකු පොතක් පින් වලින් පිරීලා යනවා. ඊට පස්සේ ওই පොත නිකන් ඉන්න වෙලාවට කියවනවා. අඩු ගානේ පෙරලගෙන යනවා. පොත දිහා දැක්කත් නිකන් පොත දකින්න කොට සතුටුයි. මේ මගේ පින් පොත. මගේ ජීවිතේ මං පොත් පිරෙන තරම් පින් කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද පොත දකින්නකොට? හිතෙනවා. ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි දැන් ඔබට ඡායාරූප අරගෙන අලවන්න කොච්චර ඇද්ද ඔබේ ওই ෆෝන් එකේ ගහගත්ත පින්තූර පින්කම් වලනේ. ඒ නිසා ඒවා අඩු ගානේ අරගෙන හරි පින් පොතක් හදාගන්න. ඒ නිසා පරණ පින්කම් අවුරුදු ගණන් ආපස්සට බලන්න පුළුවන් ওই ෆොටෝ පින්තූර ටික. පින්තූර 60,000ක් තිබුණා ෆෝන් එකේ. රෝද පුටු දහස් ගණන් මන් දීපු පින්කම් තියෙනවා. මිනිස්සුන්ට උදව් කරපු ඒවා, කෑම බීම බෙදපු ඒවා, ලේ දන් දීපු ඒවා, ගෙවල් හදලා දීපු ඒවා. එතකොට ඒවා දකින්නකොට එකපාරට සිහි වෙන්නේ නැහැ. අරවා බලාගෙන යනකොට මම මෙහෙම පින් කරා, ආසවල් දවසේ මෙහෙම පින්කමක් කරා. ඕවා දකින්න තමයි අර පින ආයෙමත් බලවත් වෙවි, සිහි වෙවි, බලවත් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි, පින් පොතක් හදාගන්න. කරපු පින්කම් එකතු කරන්න. පින්තූර අරගෙන අලව ගන්න.
ඊළඟට ආධාරයක් කරානම් රිසිට් කොල ටික හරි අරගෙන අලව කර. දැන් සමහර ඔබෝයි සමහර අදහස් අහලා ඇති, ඔය පින්කම් කරාට පස්සේ ඌවා කියවන්න ඕනේ නැහැ. අහලා තියෙනවනේ එහෙමයි. පිනක් කරාට පස්සේ ඌක අතෑරියට පස්සේ ඒක එච්චරයි. ඌවා හිතන්න ඕනේ නැහැ. එහෙමත් අහලා ඇති. ඒක ධර්මයේ නෙමෙයි මතක තියාගන්න. අපි හිතන්න හොඳ නැත්නම් මෙහෙම අපරාධි දුන්නේ කියලා හිතනවනේ. අන්න ඒකයි හිතන්න හොඳ නැත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දානයක් දුන්නට පස්සේ දතං චිත්තං පසාදීති, කරපු පින ගැන හිත හිතා හිත පහදවන්න කියලා. මරණ මංචකේ දක්වාම හිතන්න හිතන්න ඒ පින බලවත් වෙලා බලවත් වෙලා විශාල පිනක් වෙන. ඒ නිසා විශාල වශයෙන් පින් කරගන්න. ඒ කරන පින් හිත හිතා බලවත් කරන්නේ. එහෙම බලවත් කරපු නිසා තමයි පින් පොත් තිබෙ නැතත් ඒ කාලේ හිතලා හිතලා බලවත් කරා. ඒ නිසා තමයි බත් හැඳ පූජා කළ දිව්‍ය ලෝකෙක. උක්දණ්ඩක් පූජා කළ දිව්‍ය ලෝකෙක. සමහර වෙලාවට දංකුඩ ටිකක් පූජා කරලා ඒ දෙවිවරු විමානවත්වේ කතා කියවනකොට අපිට පේනවා ඒ දෙවිවරු කියන සාමීනි මංකරේ පුංචි පිනක්. හැබැයි මං ඒ පින හැම වෙලාවෙම සිහි කරලා සිහි කරලා සිහි කරලා බලවත් කරා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියලා. ඒ නිසා පින බලවත් කරගන්න දක්ෂ වෙන්න. පින් පොත එකතු කරගන්න, හදාගන්න මේ පොත. ඉස්සර අපිට තිබුණේ පින් පොත. දැන් අපිට ආව ඩයරිය කියලා එක. ඒ ඩයරිය අපි පින්කම් ලියන. ඩයරිය ප්‍රශ්නයක් නැහැ. ඒක පින්කම් ලියන්න තියාගන්න. හැබැයි මිනිස්සු ඩයරිය තියාගත්තේ මොකටද? එදිනෙදා ප්‍රශ්න ලියන්න. දවසේ කුණු ගොඩවල් ටික ලියන්න. ගෙවල් වල ගුටි කාපු ඒවා, බඩු පොලේ ගහක් ගෙවල් වල ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ගෙනේ. විවාහ ජීවිත ගත කරන දරුවන්ගේ ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, මිනිස්සුගේ ජීවිත වල ඕන තරම් දුක් සහිත දේවල් අඳුරු පැති අපි කාටත් ඇති. ඒවා ලියනවා. ඒවා ලිය ලියා පොත්වල තියාගන්න. අද මට මෙහෙම වුණා. අද මං බොහොම දුක් සහිත දවසක් මට. ඕවා ලියනවා. අපි හිතමු ඕවා ඉතින් කාලයක් යනකොට අමතක වෙයි. ඔය ඩයරි අල්මාරියක් අස්සේ හරි කොහේ හරි තැන් තැන් වල තියෙනවා. අපිට අවුරුදු ගාණකට පස්සේ දැන් අර ප්‍රශ්න ඔක්කොම අමතකයි. දැන් හොඳට සතුටින් ජීවත් වෙන, හොඳට පින්කම් කරගෙන හොඳට ඉන්න. එහෙම ඉන්නකොට ගෙදර අස් කරනකොට අර පරණ ඩයරි ටික ආයි නිකන් අහුවෙන. පෙරලලා තනියෙන් ඉන්නකොට කියවනවා. දැන් පණට පණ වගේ හිටියත් පරණ කෝන්තර ආයි මතක් වෙනවා. මේක ඒ කාලේ මට මෙහෙමනි සලකලා තියෙනවා. ඈ අද මෙහෙම හිටියට ඒ කාලේ මට කොච්චර වද දුන්නද? ඔහොම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඒවා අමතක කර යුතු දේවල්. ඒ නිසා ඩයරි එක අකුසල් ප්‍රශ්න ගැටලු දුක් සහිත දේවල් ලියනවා නම් ඒක පව් පොතක්, පින් පොතක් නෙමෙයි. ඒ නිසා අකුසල් කියලා කියන්නේ බලන්න දැන් මේ අපි කතා කරන ටික හැම බුදු කෙනෙක්ගේම දේශනාව කැටි වෙන්නේ උතනට. සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්න වෙච්ච වැරදි ලියලියා එකතු කරන්න එපා. ඒවා හිතෙනුත් අයින් කරන්න. අකුසල් වලින් වළකිනවා කියන්නේ ඒවා හිතන්නත් එපා, හිතෙනුත් අයින් කරන්න. කුසලස් උපසම්පදා කුසල් කරන්න, පින් කරන්න, කරපු පින හිත හිතා හිත හිතා බලවත් කරන්න. ඒක තමයි පින් පොතෙන් කරන්නේ. පින් කරනවා, කරපු පින හිත හිතා බලවත් කරනවා, සිහි කරනවා, ඒක බලවත් කරගන්න. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත දමණය කරන. අකුසලේ මුදවල කුසලයේ තුල හිත දමණය කර. අකුසලේ වැඩෙන්න දෙන්නේ නැහැ. කුසලයක් තුල හිත පවත්තද. ඒතම් බුද්ධානුශාසන. මේක තමයි හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාවේ හරය. ඒ නිසා ජීවිතේ පින කියන එක රැස් කරන්න, අකුසලේ සම්පූර්ණයෙන් අමතක කරන්න. අපිට අකුසල් අමතක කරන්න නම් හොඳම උදාහරණේ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. දැන් හිතන්න ජීවිතේ අපිට අමතක කරන්න තියෙන මොනවද? පොඩි දේවල් සමහරලා. අඟුලිමාල හාමුදුරන්ට කොච්චර දේවල් තිබ්බද අමතක කරන්න? සිවුර පරෝගත්ත කියලා කරපු ඔක්කොම වැරදි වලින් හරි ගියාද? කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර මිනිහ මරලා, අච්චර පවුකම් කරලා,
මිනිස්සුන්ට කඩු අරගෙන කොටලා කොටලා ඇඟිලි කපලා සිවුරක් පොරෝගත්ත ගම ඔක්කොම හරිද කියලා හිතනවා සමහරු. එහෙම හරි ගියේ නැහැ. අඟුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වුණා. පැවිදි වෙලා පිණ්ඩපාත යනවා. මිනිස්සු ගම්වල රැකලා ඉන්නවා. පොළු අරගෙන ඉන්නවා. මිනිස්සුන්ට කේන්තිය තියෙනවා. අන්න එනවා අපේ අයියා මරලා ඇඟිල්ල කපපු එක. අන්න අපේ සහෝදරයන්ට ගෙවල් වලට පැනලා කොටලා ඇඟිලි කපාගත් එක එනවා. මිනිස්සු හැංගිලා පොළු වලින් ගල් වලින් ගහනවා. අඟුලිමාල හාමුදුරන්ගේ ජීවිතේ පැවිදි වෙච්ච දවසේ හිතාගත් අදිෂ්ඨානයක් තියෙනවා. ඒ තමයි මං අලුතෙන් ඉපදුනා කියලා හිතාගත්. අරියායි ජාතියා ජාතු ආර්ය ජාතියේ බුද්ධ ශාසනේ ඉපදුනා කියලා හිතාගත්. පරණ ජීවිතේ සම්පූර්ණයෙන් අමතක කරා. එහෙම අමතක කළ හිතුව මං අලුතෙන් ඉපදුනා. එහෙම හිතලා තමන්ගේ ජීවිතේ උදේ පාත්‍රය අරගෙන එළියට බහිනකොට හිතනවා කියනවා. අද මේ පිණ්ඩපාත යනකොට මට මිනිස්සු ගල් වලින් ගහයි, පොළු වලින් ගහයි, බණි නින්දා කරයි, අතපයින් ගහයි. මේ හැමෝම සුවපත් වේවා. මගේ හිතට ඒ කිසිම කෙනෙක් ගැන ද්වේෂ හිතක්වත් නොවේවා. මට බණින ගහන නින්දා කරන සියලු දෙනා සුවපත් වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩ වඩා තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. එතකොට පිණ්ඩපාතය යන ඉතින් මිනිස්සු වට කරගෙන ගහනවා, ලේ පෙරාගෙන එනවා කියලා. කිසිම කෙනෙකුට අඩුගානේ කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා පොල්ලකින් ගැහුවත් අඟුලිමාල ස්වාමීන් වහන්සේ හැරිලා බලන්නේ නැහැ කියන කවුද ගැහුවේ කියලා. ඒ තරමක මෛත්‍රියක් වැඩුණා. එතකොට උන්වහන්සේ අවසානයේ අර දරුවෙක් ලැබෙන්නේ හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහිලා කරපු සත්‍යක්‍රියාව, කල්පයක් බලවත් සත්‍යක්‍රියාව. ඒ නිසා පින්වතුනි, කෙනෙක්ගේ ජීවිතයේ තුල මොනතරම් වැරදි අඩුපාඩු තිබුණත් අපිට මේ ජීවිතේ වෙනස් කරන්න බැරිම කරුණු පහයි තියෙන්නේ. මොනවද? ආනන්තරි අකුසල. එතනින් මෙහා ඕනම කෙනෙකුට ජීවිතේ ඕනම අකුසලයක් කුසලෙන් යටපත් කරලා කුසල් බලවත් කරලා ධර්මාවබෝධයකට හිතක් බලවත් කරන්න පුළුවන්. මරණ මංචකේ ගිනිදැල් පෙනිලා අපායේ පිනිපෙනී හිටපු කෙනෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණාසන්න වෙලාවේ ළඟට ඇවිල්ලා පින බලවත් කරලා දීලා බ්‍රහ්ම ලෝකෙම ඉපදුණා. කවුද? ධනංජානි අහලා ඇති. අන්තිම වෙලාවේ පින්කම් සිහි කරලා සිහි කරලා අකුසල් යටපත් කරලා කුසලේ බලවත් කරා. ගිනිදල් පෙනිපෙනී හිටපු කෙනෙක්. ඒ නිසා අපිට පේනවා අන්තිම මොහොතේ හරි අපිට පිනක් සිහි කරගන්න පුළුවන් නම් කරපු අකුසල් යටපත් කරලා කුසලේ බලවත් කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ ධර්මයේ තුල මහා පුදුම ආශිර්වාදයක් රැකවරණයක් අපිට තියෙනවා. පින්වතුනි, දැන් අපි හිතමු දැන් මේ දවස්වල දැන් මේ ඕස්ට්‍රේලියාවේ අද මේ අපි මෙහි බණ ඇහුවට විශාල පිරිසක් ලැව් ගිනි වලින් පීඩාවට පත් වෙනවා. එතකොට මිනිස්සු විතරක් නෙමෙයි සත්තු, ඔබ දකින්න ඇති මිලියන ගාණක් මම දැක්ක විශාල පිරිසක් සත්තු මැරිලා කියලා දාලා තියෙනවා. එතකොට හෙක්ටයාර් ලක්ෂ ගාණක් විශාල ගිනි වලින් පීඩාවට පත් වෙලා යනවා. එතකොට අපිට දැන් මේ රටේ මිනිස්සුන්ට මේවා තේරුම් නැහැ. බෞද්ධ වෙහැටියට ඉන්නේ මේ ලංකාවෙන් ඇවිල්ලා ජීවත් වෙන පිරිස. ඉතින් මේවත් එක්ක ඔබ අහලා ඇති වට්ටක පිරිත අහලා තියෙනවනේ. වට්ටක පිරිතේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග රජගහ නුවර කඳු අතරින් කැලෑ පාරකින් චාරිකාවේ වඩින. ඔහොම වඩිනකොට විශාල ලැව් ගින්නක් පැතිරිලා අර කඳු අතරින් විශාල ගින්නක් එනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින දිශාවට ගින්නක් පැතිරිලා එනවා. ඒ ගින්න කඳු වලින් පැතිරීගෙන එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයායි මේ ගින්නේ දැන් යාගන්න අතක් නැහැ, හතර වටේට ගින්න පැතිරෙන. කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා බය වෙලා තැති අරගෙන ගින්න නිවන්න උපකරණ හොයන, සමහරු වතුර හොයන, සමහරු දුවන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා
නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩියා. බුදුරජාණන් වහන්සේ ගින්න දෙසට පියවර කීපයක් වැඩම කරලා එක තැනක නතර වෙලා ගින්න දිසාව බලාගෙන හිටියා. හරීම පුදුමයි, විශාල ගින්නකට මොහොදු රලක් හැමුවා වගේ. අර ආපු ගිනි දැල් ආපස්සට වේගෙන් නිවිගෙන නිවිගෙන ගිහිලා සම්පූර්ණයෙන් සුළු මොහොතෙන් ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා පුදුමෙන් පුදුමයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීනි හරීම ආශ්චර්යයි, හරීම අද්භූතයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලය හරීම ආශ්චර්යයි. මේ විශාල ලැබුගින්නක් බුදුරජාණන් වහන්සේ ගින්න ළඟට ගිහිල්ලා සත්‍යයක් මේ අදිෂ්ඨාන කරද්දී බුදුගුණ බලෙන් නිවුණකි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් කරපු සත්‍යක්‍රියාවක් නැහැ කිය. තථාගතයන් වහන්සේ පෙර සසරේ පාරමී පුරනකොට මෙතන එදා ගහක වටුකුරුළු කූඩුවක වටුකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා හිටපු එක ආත්මයක කරපු සත්‍යක්‍රියාවක් තියෙනවා. ඒ සත්‍යක්‍රියාව සිහි කරා පමණයි කිව දැන් කරේ. එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා, අනේ ස්වාමීනි අපිට අතීත කතාව කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා තථාගතයන් වහන්සේ සසරි පාරමී පුරණේ කාත්මේක පුංචි වටකුරුළු පැටියෙක් වෙලා මෙතන ගහක වටකුරුළු කූඩුවක ඉපදිලා හිටියා කියලා. එදත් මේ වගේ විශාල ලැබුගින්නක් පැතිරිලා ආවා කියලා. මේ ගින්න පැතිරිලා එනකොට පියාඹ ගන්න පුළුවන් කුරුල්ල වේගෙන් පියාඹගෙන ගියා. මේ වටකුරුළු පැටියාගේ වටකුරුළු අම්මා තාත්තා ගහ දිගේ ගින්න උඩට එනකොට කරන්න දෙයක් නැහැ. අම්මා තාත්තා කෑක ගහ පියාඹගෙන ගියා පැටියා දාලා. එදා බෝසතාණන් වහන්සේ අර පුංචි වටකුරුළු පැටියා පියාඹ ගන්න බෑ, අත්තටු පණ නැහැ තාම පැටියා. ඒ වෙලාවේ අර ගින්න වේගෙන් එනකොට පුංචි වටකුරුළු පැටියා වටකුරුළු කූඩුවේ ඉඳන් සත්‍යක්‍රියාවක් කරා. ඒ වෙලාවේ හිතනවා, විශාල ලැබුගින්නක් පැතිරිලා එනවා, මට පියාඹ ගන්න අත්තටු පණ නැහැ, මං අසරණ වෙලා, මගේ අම්මා තාත්තා මාව අතහැරලා පියාඹගෙන ගියා. ඒ වෙලාවේ මේ සසර පාරමී පුරන බෝසතාණන් වහන්සේලාගේ පාරමී ශක්තිය වටකුරුළු පැටියෙක් හැටියට තිරිසං ආත්මික හිටියත් මහා බලවත්. මේ වටකුරුළු පැටියා හිතනවා, අතීත බුදුවරු මේ විශ්වයේ පහළ වුණාද, ඒ බුදුවරුන්ගේ අම්තාක් බුද්ධ බලයක් තිබුණද, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලේ අතීත වැඩ සිටියේ සසරේ පහළ වෙච්ච බුදුවරුන්ගේ බුද්ධානුභාව බලේ මේ ගින්න ආපසු හැරෙන් කියලා හිතුවා විතරයි. අර ලැබුගිට ආපස්සට ගහ දිගේ ආපු ගින්න ආපස්සට නිවිගෙන නිවිගෙන ගියා කියලා. එදා බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි එදා තථාගතයන් වහන්සේ පුංචි වටුකුරුළු පැටියෙක් හැටියට මේ භූමියේ මෙතන ගහක ඉඳන් කරපු සත්‍යක්‍රියාව අදටත් මෙතන බලවත් කියලා. තථාගතයන් වහන්සේ කරේ මෙතනට ඇවිල්ලා ඒ අදිෂ්ඨානේ සිහි කරා විතරයි කියලා. අදටත් බලවත් කියලා. එතකොට ඒ කරපු වටුකුරුළු පැටියාගේ සත්‍යක්‍රියාව අදිෂ්ඨානි තමයි අද පිරිතක් හැටියට තියෙන්නේ, වට්ටක පිරිත කියලා. ලංකාවේ නම් මම එක දිගට වට්ටක පිරිතෙන් පිරිත් කරලා හෙලිකොප්ටරයක් අරගෙන හරි පිරිත් පැන් එහෙම. එතකොට ඒ නිසා මම දැන් ටිකකට කලින් මේ අන්තර්ජාලයටත් දැම්ම, මේ රටේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා, මන්සල් තියෙනවා, සැදැහැවතුන් ඉන්නවා, එකතු වෙලා වට්ටක පිරිතෙන් ඊළඟට මත්ස්‍ය රාජ පිරිත ඔබහල ඇති. අපේ බෝසතාණන් වහන්සේ සසරේ පාරමී පුරාගෙන යනකොට එක ආත්මයක විලක මත්ස්‍යන් අතර මත්ස්‍ය රාජේ මාළුවෙක් වෙලා ඉපදිලා හිටියා කියන සසරේ පාරමී පුරන ආත්ම කොච්චර තියෙනවද අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිත කතා. විශාල නියගයක් ඇවිල්ලා අර විලේ වතුර හිඳීගෙන හිඳීගෙන යනකොට මේ මත්ස්‍ය රාජයා අතීත බුදුවරුන්ගේ බුදුගුණ සිහි කරලා සත්‍යක්‍රියාවක් කරා. වැසි ඇද හැලේවා කියලා. නියගේ දුරු වෙලා වැසි ඇද හැලුණා කියනවා. ඒක තමයි පිරිත් පොතේ තියෙන මත්ස්‍ය රාජ පිරිත. වැසි ඇද හැලෙන්න අපේ බෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජයේ කැටියට කරපු සත්‍යක්‍රියා.
ඊළඟට බුදු වෙලා බුදුරජාණන් වහන්සේ කරපු ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම බලවත්ම සත්‍යක්‍රියාව තමයි රතන සූත්‍ර. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර 84,000ක් ධර්මස්කන්ධේ සූත්‍ර දේශනා අතර කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත් දේශන. ආටානාටිය සූත්‍රය මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල. අපි කියනවා ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු දේශනය. ඊළඟට කන්ද පිරිත ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු දේශනා. බොජ්ජංග පිරිත. ඒ වගේමයි රතන සූත්‍රය ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු බුදු ගුණ, දහම් ගුණ, සංග ගුණ ඇතුළත් තුනුරුවන්ගේ සත්‍යක්‍රියා දේශනා. එදා බුදුරජාණන් වහන්සේ පාත්‍රයට පිරිත් පැන් ගංගානම් ගඟෙන් පැන් එකක් පෙරලා අරගෙන පෙරහන් කළේ රතන සූත්‍රයෙන් අදිෂ්ඨාන කළ ආනන්ද හාමුදුරන්ට දුන් ආනන්දය නගරේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් ඉහින්න කියලා. ආනන්ද හාමුදුරුව නගරයට පිරිත් පැන් ඉස්සා කියලා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නගරේ කූටාගාර ශාලාවට රැස් වෙලා ඒ වෙලාවේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම දෙවියන්ට ආරාධනා කරලා කරපු දේශනාව තමයි රතන සූත්‍රය. තුම්බිය දුරු කරපු දේශනාව. නියඟේ දුර්භික්ෂ, අමනුස්ස විපත්, ස්වභාවික විපත් මේ සියල්ලට බලවත්ම දේශනාව රතන සූත්‍රය. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ තුල හරීම ආශ්චර්යමත් මේ ධර්මයේ මහා බලයක් තියෙනවා. ඒ නිසා අපිට ලෝකෙ කොහේ හිටියත් ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියත් ඔබ ලංකාවේ හිටියත් ඔබ ලෝකෙ කොහේ හිටියත් මේ තුනුරුවන් ගුණේ මහා පුදුම බලයක් තියෙනවා. ඒ නිසා හැමදාම බුදුන් වඳින්න පුරුදු වෙන්න. තුනුරුවන් ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න පුරුදු වෙන්න. මේ සත්‍යක්‍රියාව කියන්නේ මහා බලවත් දෙයක්. මේ ධර්මයේ තියෙන හරියට සත්‍යක්‍රියාවක්. ඒ සත්‍යක්‍රියාවල මේ තුනුරුවන් ගැන සිහි කරලා කරන සත්‍යක්‍රියා හරීම බලවත්. ඒ සත්‍යක්‍රියාවලට සමහර දේශනාවල තියෙනවා එක ගුණයක් සිහි කරලා සත්‍යක්‍රියා කරනකොට සක්‍ර දෙවියන්ට දැනෙනවා කියලා. දෙවිවරු එකතු වෙලා සාකච්ඡා කරලා දෙවියන් අතරින් දිව්‍ය සභා රැස් කරලා ඒ ප්‍රශ්නෙට පිහිට වෙන්න දෙවිවරු මනුලවට එවන. මතක තියාගන්න අපිට පෙවුනට වැස්ස වහිනවා අපි කවුරුත් දන්නවනේ. හැබැයි අපි දන්නේ වැසි චක්‍රය කියලා එකක් ඉගෙන ගන්නකොට ඉගෙනගෙන ඇති. අපි දන්නේ ඕක. වැස්ස වහින්නේ මෙහෙමයි. එහෙම තමයි වහින්නේ. හැබැයි 이르දි බල සම්පන්න දේවතා කොටසක් ඉන්නවා. ඒ අයට ධර්මී කියන්නේ වැස්ස වලාහක දෙවියෝ. ඒ දෙවියන්ගේ 이르දි බලයෙන් ස්වභාවික වැස්සට බලපෑම් කරලා වැස්ස ඇති කරන්නත් පුළුවන් කිනවා, වැස්ස නවත්තන්නත් පුළුවන් කිනවා 이르දි බල සම්පන්න දෙවියන්. ඒ අයට ධර්මී කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඊළඟට වලාකුළු අහසේ හමාගෙන යනවා. ඔබ කවුරුත් ඉගෙනගෙන තියෙන්නේ අපි කවුරුත් දන්නේ හුලං හමන දිශාවට වලාකුළු හුලඟත් එක්ක අහස යනවා. ඒක තමයි අපි දන්නේ. හැබැයි අබ්බ වලාහක දේවතාවරු කියලා දෙවිවරු කොට්ටාසයන් ගැන ධර්මී තියෙනවා. ඒ දෙවියන්ට 이르දි බලෙන් අහසේ වලාකුළු අරගෙන යන්න පුළුවන් කියන තමන් 이르දි. අවශ්‍ය දිශාවලට අහසේ වලාකුළු අරගෙන යන දෙවිවරු ඉන්නේ. ඊළඟට වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිශාව වෙනස් කරන්න පුළුවන් කියලා. අපි කවුරුත් දන්නවා අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුලං හමනවා. ඒක තමයි අපි දන්නේ. හැබැයි වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිශාව වෙනස් කරන්න සුළඟට බලපෑම් කරන්න පුළුවන්. සීත වලාහක උණ වලාහක කියලා දෙවිවරු ඉන්නවා කියන පරිසරයේ සීතල උණුසුම ඇති කරන දෙවිවරු. මේ හැම වෙලාවෙම නෙමෙයි දෙවියන්ගේ 이르දි බලෙන් අවශ්‍ය නම් කරන්න පුළුවන් කියලා. එතකොට මිනිස්සු ගුණධර්ම රකිමින් සත්‍යක්‍රියා කරලා දෙවියන්ට ඒ වගේ ඉල්ලින් ඉල්ලනකොට දෙවිවරු එකතු වෙලා සංක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා වැස්ස වලාහක උන්න වලාහක සීත වලාහක අබ්බ වලාහක දෙවියන්ට ඒ කාර්යයන් පවරනවා කියලා. ඒ නිසා තමයි අපේ රටේ ඉතිහාසෙ තිබුණේ මිනිස්සු පින් දහම් කරලා වැස්ස වලාහක දෙවියන්ට පින් දෙනවා. නිසි කලට වැසි ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරා. වැසි පිරිත් කිව්වා. ඒ නිසා
මේ ධර්මය අපිට නොපෙනෙන දෙවියන්ගේ ආශිර්වාදී ලබන ක්‍රම ඕන තරන්තියෙන. එනිසා පිංගතුනි මේවැ ආශිර්වාදී ලබන්න අපි එකතු වෙන්න ඕන. එකතු නික එක්කෙනෙක් දෙන්නේ තැන්තැන්වල හැංගිලා කියලා නෙමේ, පිරිසක් එකතු වෙලා. අපි ගම පන්සල්වල එකතු වෙලා එකම වෙලාවක, රටේම මිනිස්සු එකම වෙලාවක් යොදාගෙන හරීම බලවත්. තේනිසා කාට හරි පිහිටක් වෙනුවෙන් අපට එකතු වෙලා එවැනි දෙයක් කරන්න පුළුවන් නම් මේ රටේ වේවා විශාල පිහිටක්, පිළිසරණක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ හරීම ආශ්චර්යමත් දේවල් තියෙනවා. දැන් බලන්න සමහර බුදුගුණවල තියෙන බලය ධර්මයේ සඳහන් වෙනවා. ඔබ අහලා ඇති, දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ගලක් පෙල්ලුවන්, ඒවා සංසාරේ කර්ම විපාකත් එක්ක ආපුය. හැබැයි ඒ ගල පෙරලෙනකොට පොළොවෙන් ඉබේම ගලක් උඩට මතු වුණා. අර ගලන බුදුහාමුදුරන්ට ගල පෙරලුන්නේ නැහැ. අර පෙරලිලා ආපු ගල මේ ගලේ වැදිලා නැතර වුණා. හැබැයි ගල් දෙක ගැටණේ වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදිලා ලේ කැටියක් පිරුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට අනතුරු වෙන්නේ අනකොට ස්වභාව ධර්මයෙන් මතුනේ. ඊළඟට සමහර තැන්වල මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට පිපාසයි. ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද පැන් ටිකක් අරගෙන, ආනන්ද හාමුදුරුවෝ පාත්‍රය අරගෙන යනකොට කරත්ත 500ක් එකට වෙලා, ඒට ටික වෙලාවකට කලින් අර වතුර ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරුවෝ හිතනවා, අනේ මං කොහොමද බුදුහාමුදුරන්ට මේ මඩ වතුර පිළිගන්නන්, හිස් පාත්‍රය අරගෙන ආපහු එනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ කියන, ආනන්ද ඔබ ආයමත් යන්න, අර මඩ වතුර වල ළඟට ගිහිල්ලා පාත්‍රය ලං කරලා හිතන්න මේ පැන් බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න කියලා පාත්‍රය ලං කරන්න. එච්චරයි. ආනන්ද හාමුදුරුවෝ ආයමත් ගිහිල්ලා, අනේ මං කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මඩ වතුර පූජා කරන්න කියලා පාත්‍රයේ ලං කරා මඩ වලට. බලාගෙන ඉන්නද්දි අර මඩ ටික එහෙම යටපත් වෙලා නිල්ම නිල් පාටට වතුර පැහැදිලි වුණා. ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ කියනවා, පිවතු බන්තේ පානීය, පිවතු සුගතෝ පානීය, ස්වාමීනි මේ පැන් වලඳන් හරිම ආශ්චර්යයි, හිත් පිත් නැති ජලයට පවා මේ බුදු ගුණ දැනෙන හැටි හරිම ආශ්චර්යයි කියලා. අර මඩ වතුර ටික බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ලං කරනවා සමගම පිරිසිදු භාවයට පත් වුණා. එතකොට අපිට පේනවා මේ බුදු ගුණ බලෙන් ඔබ අහලා ඇති වෙස්සන්තරාත්මේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරපු එක ආත්මය, බුදු වෙන්න පෙර වෙස්සන්තරාත්මේ උන්වහන්සේගේ දාන පාරමිතාවේ බලෙන් මහ පොළොව හත් වාරයක් කම්පා වුණා කියලා. ඒ නිසා මහ පොළොව බුදු ගුණ බලෙන් කම්පා වෙලා තියෙනවා, එක වාරක් නෙමෙයි. ඊළඟට බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොට, අබිනිෂ්ක්‍රමණය කරනකොට, බුදු වෙනකොට, ප්‍රථම ධර්ම දේශනා කරනකොට, ආයු සංස්කාර අතහරිනකොට, පිරිනිවන් පානකොට, මේ හැම වෙලාවෙම දසදහසක් ලෝක ධාතුව කම්පා වුණා. ලෝක ධාතුවේ ආලෝක ධාරා විහිදුණා. අකලට වැසිය දැහැලුණා. ඒ නිසා මේ මහා පොළොවට ජලයට බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්මයට ධර්මයේ තුනුරුවන්ගේ ශක්තියෙන් අපිට බලපෑම් කරන්න පුළුවන්. ඒ බුදු ගුණවල බලය තාමත් තියෙනවා. තාම ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. බුද්ධ ශක්තිය ලෝකේ තාම පවතිනවා. තාම ලෝකේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ලෝකේ පවතිනවා. ඒ නිසා ඒ සියලු තුනුරුවන්ගේ බලේ, තුනුරුවන්ගේ ඒ අනන්ත ගුණානුභාව බලේ අපි කවුරු සිහි කරලා අදිස්ථාන කර, මොකද එන්න එන්න ලෝකේ ස්වභාවික විපත් වැඩි වෙන කාලයක්. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිලා පිරිහිලා අපි දැන් ජීවත් වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 70ට 60ට පිරිහිගෙන යන කාලෙක. අනාගතයේ තවදුරටත් ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ ලෝකෙ බලවත් වෙනවා. අකුසල් බලවත් වෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙනවා. ඒ නිසා යම් මට්ටමින් හරි ධර්මයේ පිහිටක්, ධර්මයේ පිහිටන කෙනාට ලැබෙනවා. ඒ නිසා පිංගතුනේ අනාගත ලෝකෙ එන්න එන්න අකුසලයෙන් වැහිලා ගියත්
තාම බුද්ධ ශක්තිය බුද්ධ බලයේ ලෝකයේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් මහා වැසි ඇදහැලේවා මනුෂ්‍යයන්ට සතා සිව්පාවන්ට මේ ඇතිවෙන පීඩාවන්ගෙන් ඒ සියලු දෙනාට යහපත තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ඒ අයට සුවපත් භාවය සැලසේවා. හැම දෙනාටම

0: හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912415 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුබිල ගුවන් විදුලිය.

0: සුදු ලගුවන් බුද්ධිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

මහත්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් සුදුලගුවන් විදියේ සමගය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්ප

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේ.

සමිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ

දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුව ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, එය පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්පවග්ගෝ.

පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වක්කය.
1: සුතිර කුවන් පෙතලිය.

සුදු ලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා වඳුය.

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වග්ගය.

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන් විදුලිය.

0: සුදිසෙන් කුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමකවා.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: කකුල්පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංවතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංවතුනි මේ සෝවාන් ඵලයට පත්වුණු බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතුනේ කුමක්ද? පිංවතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතෝ සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදිලි ගුවන් විදුලිය.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගෝ.

0: සුදි ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ලොවැති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය පුප්පවග්ගය.

උතුම්ගු පිරිද්දේශනාවන්ගින් නිරෝගී සුවිය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවත්

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පව.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මස්ලි නැතියට ලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්

මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳල වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. එවැගේම කඳ එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ. මුළු ඇඟේම මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා. නිතර නිතරම මොහු මහා විලාප නගනවා. විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. හිස හරියට මිනිහෙක්ගේ වගේ. මිනිස්සෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට එවිට කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණේ පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. එනිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි, කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගෝවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. එනිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. එනිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට වුණා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනා විඳින්නේ. මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව. මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, එවැගේම ඔබ විසින් පන්සලේ විහාරය, එවැගේම චෛත්‍ය බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම්, පින්වුතුනි, මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට. තෙරුවන් සරණයි.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබදෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කව

එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේමය.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවරු.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් 900යි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් 900ක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන හිටි අයයි මම හිතුවේ මේකත් මේ දන්තලක් කියයි උන් නැහැ මට තමා වෙලා ටිකක් හිටිනවා

0: මත්කෑවට පෝය දවත තොට පල දුන්නා
1: ඒවාමින්
0: හාමිනේ ගෙදර යනතෙක
1: දැන්සාමින්වදවාසාාව
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවිය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආබාදෝ
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදු ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. sudila radio.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ये जिंदगी की महफिल, महफिल में हम अकेले, दामन को कोई चूमे।

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

ඉනි සිනමාවේ දැවන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා. ඉතින් ඔබේ මතකයන් එක්ක තනි වෙන්නට ආරාධනා කරනවා.

0: බෝධිරාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධිරාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතුරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතුරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුබත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුණා. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත් පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිල මුදල් තිබුණත්, කොයිතරම් ධන ධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

වහන්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිලෙන් ගුවන් විදුලියේ

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවත්.

යාළුවනේ දිනපතා පස්වරු 5 සිට පස්වරු 6 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: රාජ කුමාරයාට දරුවන් නැතිවීමට හේතුව. පින්වතුනි, බෝධි රාජ කුමාරයා ඉතාම අලංකාරවත් වූ මහා මාලිගාවක් සදලා ඒ මාලිගාවට ගෙවදීමේ මහා උත්සවය, මහා මංගල්‍ය තියෙන අවස්ථාවේ ලෞතරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කරනවා. ඒ දානයට ආරාධනා කරාම බෝධිරාජ කුමාරයා මාලිගාව එලිපත් ඉඳලාම මාලිගාව ඇතුළට ඉතාම ලස්සන පාවඩයක් එළනවා. ඔහු සිතේ සිතුවිල්ලක් තියාගන්නවා, ලෞතරා බුදුහාමුදුර මේ පාවඩේ උඩින් වැඩම කළොත් මට දරු සම්පත් තිබෙනව කියලා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරන විට පිඟුතුනි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ පාවඩය ඉවත් කරන්න කියලා. මේ පාවඩය ඉවත් කරලා තමයි බුදුහාමුදුරුව වැඩම කළේ. බෝධිරාජ කුමාරයාට සිතේ කුකුසක් ඇති වුණා. බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි පාවඩේ ඉවත් කළේ කියලා. පින්වත් කුමාරය, ඔබට මේ ආත්මයේදී කිසිම දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඔබට දරු සම්පත් නැහැ කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. එවිට පින්වතුනි බෝධිරාජ කුමාරයා එයට හේතුව විමසනවා. ලෞතරා බුදුහාමුදුරුව කියනවා, පෙර ආත්ම භාවයකදී ඔබ ඔබේ බිරිඳත් සමග නැව් නැගලා යන විට මේ නැව මුහුදුපත් වෙනවා. ඔබත් ඔබේ බිරිඳත් ඒ අසල තිබුණ දූපතකට යනවා. ඒ දූපතේ ඉන්න විට ආහාර අනුභවයට කිසිම දෙයක් නැති නිසා දූපතේ ඉන්න පක්ෂීන්ගේ බිත්තර, එවැගේ පුංචි පක්ෂීන්, ඒ බිත්තර වලින් ආ පුංචි පැටව් මරණයටපත් කරලා ආහාර බවට ගත්තා. ඒ පුංචි පැටව් ආහාරයට ගැනීම, බිත්තර ආහාරයට ගැනීම ඔබට මේ ආත්මයේදී දරුවන් නැතිවීමට මහා අකුසලයක් බවට පත් වුණා කියලා. ඔබ එහිදී ඒවා ආහාරයට අරගෙන එතනින් පිට වෙලා ගියා. ඒ හේතුවෙන් තමයි ඔබට මේ ආත්ම භාවයේ දරුවන් නැත්තේ කියලා ලෞතුරා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යුතුය. එනිසා පින්වතුනි, ඔබත් සංසාරේ මෙවැනි අකුසල කර්ම බොහෝමයක් සිදු කරලා තිබෙන්නට පුළුවන්. එනිසා මේ ආත්ම භාවයේ අවබෝධ කරගන්න, එබඳු දෙයක් සිදු කරලා තිබුණොත්, එබඳු දෙයක් ඔබ මේ ආත්මයේ සිදු කරොත්, පින්වතුනි, මතු ආත්ම භාවයේ ඉපදෙන විට ඒ කරපු ක්‍රියාව චක්කංව වහතෝ පදං, ගුණා පිටුපස ගමන් කරන කරත්ත රෝදය වගේ පෙරලි පෙරලි එන බව අවබෝධ කරගන්න. බෝධිරාජ කුමාරයාටත් සිදු වුණේ එයයි. එනිසා කොයිතරම් මිලමුදල් තිබුණත්, කොයිතරම් ධනධාන්‍ය සම්පත් භවභෝග යහළු මිතුරන් කොයිතරම් සිටියත් ප්‍රතිඵලයක් නෑ දරු සම්පත් නැත්තම්. එනිසා ඔබ විසින් මේ ජීවත් වෙන ආත්මේ මෙවැනි අකුසල ක්‍රියාවන් සිදු කරගන්නේ නැතුව යහපත් ක්‍රියාවන්හි ගතසිත යොමු කරමින් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත්
2: සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුසු දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
3: සුදිල ගුවන් විදුලියේ

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස්කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවක්
1: නමෝ බුද්ධාය මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදා තුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි, හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagatta vu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජාවෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජාවෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථාව

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යක් දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Cabo Juan Petolia.
1: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පිංගතුනි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දියපිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැන වදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම දකින හැමදේම පිංගුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවක්.
1: සුදිලෙ ගුවන් විදුලියේ

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සාහිත්‍යයට සංගීතයට කලාවට වචනවලට අධිපති දෙවගණ කවුද? ඔව් ඔබ හිතුවා හරි, සරස්වතී දෙවගණ. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේහි සරස්වතී යන වචනයට දී ඇති අරුත වචනාධිපති දෙවගණ යන්නයි. නානාවිධ කාව්‍ය ගීත ප්‍රමන්දයන්ගෙන්ද ගායන වාදන නර්තන ආදී සාහිත්‍ය අංගවලින්ද සරස්වතී දෙවගණ විවිධ ආකාරයෙන් අභිනන්දනය කරනවා. සරසවි දේවියගේ බැල්ම ලැබීමෙන් ප්‍රතිභාපූර්ණ කවියම් බිහිවන බව පැවසෙනවා. මා මීළඟට තෝරාගත්තේ සරසවි දේව මෑණියන් අභිවාදනය කිරීමට අපේ ගීත සාහිත්‍යයේ ලියවී තිබෙන අග්‍රගණ්‍යම ගීතය. මෙහි ගීපද රචකයා ශ්‍රී චන්දරත්න මානවසිංහයන් මුළුමහත් සහෘද කළම මෝහණයට පත්කරන ගීතයක් මේක. සරසවි දේවිය මොන වගේද? එතුමිය මියුරු බස් කතා කරන්නීය. රූමත් දේහ විලාසයක් ඇත. පියුමක් ස්වකීය වාසභවනය කරගෙන සිටියේ. දෙවඟනක්සේ සැරසී සිටියේ. මදසිනා පළ කරන්නීය. විශේෂයෙන්ම ජය රංජනය කරන්නීය. ඒ හැමටමත් වඩා ශිල්ප ශාස්ත්‍ර දරන බැවින් ශාස්ත්‍රධාරිණී කීරත් එතුමිය හඳුන්වනවා. මෙලෙස සරසවි දේවිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ස්වකීය ගීතයෙන් අපට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු සරසවි දේවියට මෙන්න මේ වගේ ආයාචනාවකුත් කරලා තියෙනවා. සුභ මංගල මුද්‍රාවෙන් යුතු හස්තයෙන් අපට වර දෙනු මැනවි කියලා වරදානයන් ඉල්ලා තිබෙනවා. ජගන් මෝහිනී නම් වූ මේ අපූරු ගීතය රචනා කර තිබෙන භාෂාව කුමක්ද කියලා මෙහිදී විමසා බැලිය යුතුයි. ඇතැන් විට ඔබය දන්නවා විය හැකි. අපේ සුදුළු ගුවන්විදුලිය ශ්‍රවණය කරන ඒ වගේම ඒ පිළිබඳව නොදන්නා අයගේ හිතසුව පිණිස මම පවසන්නම්. මේ ගීතය සම්පූර්ණයෙන්ම රචනා වී තිබෙන්නේ සිංහල බසින් නොව සකු බසින්, සිංහල භාෂාවෙන් නොව සංස්කෘත භාෂාවෙන්. ඔබ මවිත වීමටත් පුළුවන් මේක ඇහුවාම. නමුත් ගීතයේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ සංස්කෘත භාෂාව. මේ ගීතයේ ඉතිහාසය පිළිබඳවත් යමක් අපි විමසා බලන්න ඕන. 1963 වසරේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වූ සරසවි පුවත්පත මගින් මෙහෙවන ලද සරසවි සම්මාන උරෙල. එහි සමාරම්භක අවස්ථාව උදෙසා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට අවශ්‍ය වුණා. එවකට සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට ශ්‍රී චන්දරත්න මානවසිංහයන්ට ආරාධනා කළා. මානවසිංහයන් ලියූ ගීතය අමරදේවයන්ගේ අතට පත් කළා. එහිදී පණ්ඩිත් අමරදේවයන් දැක් වූ අදහස් වලින් කීපයක් මා මෙහිදී උපුටා ගන්නට කැමැතියි. මානවසිංහයන්ගේ මෙම රචනය ඉඳුරාම සංස්කෘත ශ්ලෝකයක් යයි සැක සිතන තරමටම සංස්කෘත තත්සම වචන උපයෝගී කරගෙන කරන ලද ගීතයක් මේක. මේ ගීතයේ සිංහල බසට නුහුරු නුපුරුදු වචන පවා යෙදී තිබෙනවා. නිදසුනක් හැටියට පූර්ණ කුම්භමිව පීන පයෝදර වගේ වචන දක්වන්න පුළුවන්. කුම්භමිව යන වචනය මාතෘ භාෂාවල යෙදෙන සන්ධිපදයක්. එහි තේරුම කලයක් වැනි කියන අදහස. කුම්භ කියලා කියන්නේ කලයට. ඉව කියලා කියන්නේ නිපාත පදයක්. මෙන් කියන අදහස ඉන් ලබා දෙනවා. මාතෘ භාෂාවල තිබෙන වචන මෙහි යෙදී තිබුණත් ගීතය ප්‍රබල නිර්මාණයක් කිරීමට මා තුළ ඇති වූයේ බලවත් ආසාවක්. අමරදේවයන්ගේ උපුටා ගැනීම අවසන්. මා ප්‍රිය සහෘද ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, පෙරදිග රාගධාරී සංගීතයේ විහාක් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙන මේ ගීතයේ නාද රටා සකස් වී තියෙනවා. විහාක් රාගය භක්ති රසය දනවන රාගයක්. මා ඔබට අමරදේවයන්ගේ වදම් පෙළක් උපුටා දැක්වුවා. එහි සඳහන් වූ වචන දෙකක් ගැන කෙටියෙන් යමක්
සඳහන් කරන්නට අදහස් කළා. මාතෘ භාෂා කියලා කියන්නේ සිංහල භාෂාව පෝෂණය වී සැදී වැදී සංවර්ධනය වී ඇති පාලි සංස්කෘත වැනි භාෂාවලට. විශේෂයෙන්ම අපි සිංහල බසින් වචන 100ක් විතර කතා කළොත් ඉන් 75% 80% තරම්ම ප්‍රකාශ වන්නේ සංස්කෘත භාෂාවේ වචන. මේ තුලින්ම ඔබට එම කාරණය අවබෝධ කරගන්න පුළුවන් නේද? භාෂාවක පවතින වාක්මාලාව නැතහොත් වාක්කෝෂය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. නිස්පන්න, තත්සම, තත්බව තමයි ඒ කොටස් තුන. නිස්පන්න කියලා කියන්නේ තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ පවතින වචන. තත්සම කියලා කියන්නේ වෙනත් භාෂාවල යෙදෙන වචන ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට. තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අපේ භාෂාවට බිඳි ආවචන වලට. මා මේ පිළිබඳව මීට වඩා විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ වැඩසටහනේ අරමුණට බාධා වෙන්න පුළුවන් නිසා. අපි යලිත් මේ ගීතයේ රසවින්දනය සොයා යමු. සුප්‍රකට සංගීත වේදිකාවේ ඩේවිඩ් රැන්ඩොල්ෆ් මහතාගේ ප්‍රකාශයක් තියෙනවා මෙන්න මෙහෙම. වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතනද? එතන සංගීතයේ උපතයි. මේ ප්‍රකාශය හොඳටම ගැලපෙන්නේ සරස්වති ගීතයට. රසිකයා මෙම ගීතයට වඩාත් ඇදී බැඳී යන්නේ ගීපද රචනය ඉක්මවා යන උච්චතාලී සංගීතයට. එවැනි සංගීතයක් හඳුනාගත හැක්කේද, ප්‍රතිනිර්මාණය කළ හැක්කේද පණ්ඩිත් අමරදේවයන් වැනි භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ, පූර්ව ජන්ම වාසනා ගුණයෙන් සමලංකృత වූ උත්තම ගණෙහි සංගීත වේදිකාවට පමණයි. හොඳයි, මේ අපූර්ව උත්තම ගණෙහි ගීතය

සංගීතයේ මහා සම්ප්‍රදායන් දෙකක් පවතිනවා. ඒක ඔබ හොඳටම දන්නා කාරණාවක්. පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය. පෙරදිග සංගීතයට ඇලුම් කරන ඔබ අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ගරු කරන පිරිසක් බවට පත්ව සිටින බව අපි සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම සුදුළු ගංගුදිනි ඔස්සේ පෙරදිග සංගීතයට සාධාරණ ඉෂ්ට සිද්ධ කරමින් තමයි ගීත ප්‍රචාරය කරන්නේ. මා මේ මොහොතේ ඔබට සඳහන් කරන්න යන්නේ මේ පෙරදිග සංගීතයේදී විශේෂයෙන්ම භාවිත කරන වාදන භාණ්ඩ පහක් පිළිබඳව අපේ පැරණි පොත්පත්වල පැරණි අදුරන් සඳහන් කරලා තිබෙනවා. ඔබ අහලා තියෙනෝනේ පංචතූර්ය නාදය. අන්නේ පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ පහ පිළිබඳව ඔබට සඳහන් කරන්නයි මම මේ මොහොතෙහි සූදානම් වන්නේ සුභාවිත ගී රස විඳමු වැඩසටහනින්. මෙන්න පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ. ආතත, ඒ කියන්නේ අතින් වයන, අතින් වාදනය කරන බෙරය. විතත, කෝටුවකින් වාදනය කරන බෙරය. විතතාතත, ඒ දෙකේම එකතුව අතින් සහ කෝටුවකින් වාදනය කරන බෙරය ලබාන අපිට සඳහන් කරන්න පුළුවන්. ඝන, ලෝහයෙන් හෝ ලී භාණ්ඩවලින් හදපු සංගීත භාණ්ඩයක්. සුසිර, පිඹීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩයක්. පංචතූර්ණාදයට අයිති වෙන්නේ ආතත, විතත, විතතාතත, ඝන, සුසිර කියන මෙන්න මේ සංගීත භාණ්ඩ පහ බව අපි ඔබට මේ මොහොතෙහි සිහිපත් කර සිටින්නට කැමැතියි. සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ගුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. ගුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ ගුරගාගෙන. ඒ වගේ කළුවර ගුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණි. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුල ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරසඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගෞගණන් දුර වූ ජීවිතයේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද, එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරුයි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරුසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය. ඒ දෙක මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරුසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මිහියෙන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ්ව ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස් රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංස දායකයි මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදේ, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත් වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත් වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත් වේ. බෝධිසම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පන් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත් වේ. සතුරන් නැත්තෙක් බවටද පත් වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේ වන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර